සී ආකාශවාණී ඉතානගර තනකදරම් අසේරූප කුමරුක් සෙදොල්ලා සියුම්ක අධිපබුවම් ඉරොබ්දුම් කරප අධිලුතදම් තත්පාය ලුබිනසී ජස්තිීනා ගම්මෙන්. ප්‍රෑමිනිස්ටර් නරේන්ද්‍ර මෝදීව සෝශල් මීඩියා පෝස්ට් ලෝ සිංශී ප්‍රොවින්ස් චයින අමොං ලොක් මයිනින් ඉකොලෝ අමි හෙලිත්න කදරම් බුලෝ සිදමාප සිනමම් අප ලෝ මුදර් මංගදොල්ලා චයින ප්‍රසිදෙන්න් ශී ජිංපින් දලෝ චයින අමි කදරම් මදන් රුනම් කොප ලුකන් බිලන්තුන් මයිනින් ඉකොලෝ අමි ඥොගලත්න කදරම් ලගන්ප පාදුකුප දලෝ ඇරං කදඟම් කොම් අද මොදොප අම්ලා පියේ මෝදීව කුම්ලක් බිතෝ. Oil Marketing Company Indian Oil BPCL dalo HPCL lukan bidona Arunachal mola takamlo petrol diesel LPG gas kedeng peramang mola takamlo supply am airupa ibomdung dalo district takamlo gas stock kaindung amla hatkan bitung amitakam am gas petrol kedeng am lomla ruma dopa amla lugab bido Maloka Gakana di Kong the Lo Chief Minister Pema Khandu the Lo Abut Cabinet Minister Kadung a Pace 3 District Wise Review Kabang Doin Bosito Chief Minister Bill Kabang Agumam Social Media Post Lo Lukan Bidona State Lok Manpower Infrastructure the Lo Botana Development Inam Lagapa Committee Aum Kopa Parlantung Infrastructure Committee Building Akum Monam Badu Badang Development Inam Commissioner Planning Iga Boya Human Resources Committee District Takam Law Worker Staff Agerina Kedeng Principal Secretary Kanga Boya High Level Committee District Takam Law Agir Development Inam Lakodola Aikam Popa Idopa Chief Secretary Kanga Boya CM Lutam Bidona Final Result Apanapolo Kedelo Lukan Bia Amla Atkan Bitung Tanakadeno Lulu Tat Agum Sim Akashwani Ita Nagar Lok Tat Padung Rural Development and Panchayati Raj Minister Ojing Tasing Be Maloka Gekana Longa Dalo Itanagar Lo Department of Panchayati Raj Lok Official Website Gramin J Sukae Gramin J Hitae Aman Lok Igoglan Boto Minister Ojing Tasing Be Social Media Post Lo Lukan Bidona Dolung Amitakam Ke Pasikore Ayonam Akoda Adu Yadola Dolung Lo Aina Governments Dalo Development Kadopa Ilan Bomnamko Amla Atkan Bito Mayodhya Pass, Rohing Anini, Lower Divangwiri District Lo, Takariya Dopa Kato Amla, Mihao Wildlife Sanctuary Forest Department Kedeng Gekana Dikong Dalo, Safety Advisory Warning Ko Lukan Lan Bitung. Divisional Forest Officer Mito Rumi Be Lukan Bidona, Forest Officer Kedeng Military Communication Post Mayodhya Pass Among Lo, Takariya Dopa Kato Amla, Turis kedeng and mangeman madopa amla lugab bido. External Affairs Minister Dr. S. J. Shankar Dalo, U.S. Secretary of State Marco Rubio Bunyi New Delhi lo pabodudung ko dubosito. India-U.S. Partnership adi modopa amla country anye lokodola development ardayadopa ibosiye amla Dr. J. Shankar bu pabogomlo lukan bido. Adilutadam tarrongam, miriponungam iroptung. Karapa tanakadar nolu, talut mujaka miriko tatpaya.